දීහත දරසු පටකු පබු පජ්ජතයි දුක පරහර සුකු සහැදවිගසේ ශීවක සික්ක සදායතයි ලුබත යල සමුහුජෝකු සමසවාසේ.